0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
7: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ
4: ඉනිදා උදේ 9ට.
8: ඉගෙනන සර්.
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
11: 89.1, 89.3,

0: දේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරය තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බියකින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
6: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
5: නෑ නෑ නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 89 89 3ට WhatsApp කරන්න. මතක තියාගන්න.

0: ලින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලින් උන වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
3: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ, මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 Supreme Radio.

0: endless weekend with supreme radio
1: ඔබ ඉහළට යන්න ඉනිමග හදනතුරු ලෝකේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමග දිගේ මිහළට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සාලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with ආශි.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න තියෙන GI box bar.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22
4: නම්බර් 20 නම්බර් 10 නම්බර්
5: 5
4: නම්බර් 1
3: Saturday weekend එක happening කරගන්න.
6: එතම් වෙදාතර ජනප්‍රිය සින්දු.
7: Oh god.
6: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය නෙනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
11: මිලියන
10: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
11: හරි.
10: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා, පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The welcome show.
0: අසුනවයයි එක අසුනවයයි තුන. Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ මගේ රට.

0: අලුත් පැයක් උඹලා උදයටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ.

0: ලොවිත් සුප්‍රීම් රඩියෝ. ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකයේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
4: Menwa මෙතින් දන්න තියෙන GI box bar.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
11: සින්දු කෆේ විත් නිමේෂා.
12: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
13: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: දශක පහක් පුරා පිත්තල බහඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22
4: වෙල්කම් ෂෝ
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
2: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකයේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
5: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
2: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
4: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
3: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: වෙන්නේ. හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඉංගෙන්න සර්.
1: 89.1 89.3 දිවයින පුරා

0: Endless Weekend with Supreme Radio.
1: ඔබ ඉහළට යන්න ඉනිමඟ හදනතුරු ලෝකයේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහළට යන්න උත්සාහ කරයි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක

0: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: Number 20.

0: number one. Saturday. Weekend එක happening කරගන්න.
1: එතන බෙතාතර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita. අසු 9:01 අසු 9:03 Supreme Radio.

0: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන්න නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයක.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙති දන්න කියන GI box bar.
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් උතුලො, සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස්, නුවර පාර කිරිපත් ගොඩ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
6: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේද? විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
7: මිලියන.
6: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
7: හරි.
6: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා. පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රාක ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: වෙල්කම් ෂෝ.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
9: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නංක හොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා මෙතේ දන්න කියන GI බොක්ස් බා
0: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822 පෙරලිකාර සඳුදා
5: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
6: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0.718 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: 89.1 89.3 Supreme Radio

0: සුනවෑයකින් අසුනවෑ තුනෙන් සුප්‍රීම් රඩියෝ ආගෙනන්න වෙලාමතක් කරනවා උදේ දහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනටතහනය ලොතුරයිය රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දහයිපයටත් මේ විදිහට එනකොට ඔන්න සතියක් තිස්සේ අපි බලාගෙන හිටපු හේ සුපර් හිට්ස් 20 චාර්ට් ෂෝ එක මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවසේ ගීත 20 කොහොමද පෙළගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ කියලා සතියක් තිස්සේ ඔයා බලාගෙන හිටියේ. ඉතින් අපිට කිව්වා ඔයා කැමති සින්දුව මොකද්ද, මං කැමති මේ සින්දුව වලට. ඉතින් මේ ආකාරයේ දේවල් අපි අත්දැකීම කරලා අපි අද දවසේදී ඔන්න චාර්ට් එකේ ගීත 20 ඒ විදිහට පෙළගස්සලා තියෙනවා. ඉතින් අද දවසේ නම්බර් 3-2-1 විදිහට ඔයා කැමති සින්දුව තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔය රැඳිලා ඉන්න 12 වෙනකන් අපි ලෑස්තිින් ඉන්නවා ඔයාගේ මේ චාර්ට් ෂෝ එකේ ඔයා කැමතිම සින්දුවාට අහන්න දෙන්න. ඉතින් අපි අද දවසේදීත් ඔන්න චාර්ට් එකට අලුතෙන් එකතු කරලා තියෙනවා ගීත දෙකක්. ඉතින් එකක් හින්දි ගීතයක්, ඒ වගේම එකක් මෙඩ්ලි එකක්. ඉතින් ඔයාට දිගටම අහගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඉස්සලම් මේ ගීත දෙකෙන් තමයි අද චාර්ට් ෂෝ එක ආරම්භ කරන්නේ. ගීත 20 එක දිගට දවල් 12 වෙනකන් ඔයාට අහන්න හැකියාවක් තියෙනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. අපි සාමාන්‍ය හින්දි ගීත වලට ගොඩාක් කැමතිනේ. හින්දි ගීත අපි අලුත්ද පරණද කියලා නැහැ, හින්දි ගීත ඇහුණ ගමන් අපි අහනවා එක දිගට. ඉතින් භාෂාව නොතේරුණත් අපි කැමති ඒ ගීත රස විඳින්න. ඉතින් අපි චාර්ෂවකට අනිවාර්යෙන්ම හින්දි ගීතයක් දෙයක් ඇතුළත් කරනවා. ඉතින් අද දවසේදීත් ඔන්න සුපුරුදු පරිදි හින්දි ගීතයක් මේ විදිහට ඇතුළත් කරනවා චාර්ට් ෂෝ එකට. ඉතින් අපි කාලාන්තරයක් තිස්සේ හරි ආසාවෙන් අහව සුන්දර ගීතයක් මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අර නටන්න කැමති අයට නටන්න හැකියාවක් තියෙන සුන්දර ගීතයක් තමයි මේ විදිහට ඔයාලට අහන්න දෙන්නේ. ඉතින් චාර්ට් ෂෝ එක මේ විදිහට පටන් ගද්දී නම්බර් 20 විදිහට ඔයාලට අහන්න දෙන්නේ අන්න ඒ හින්දි ගීතය. ඒ තමයි Afghan Jalebi කියන හින්දි ගීතය. ඉතින් මම දන්නවා මේ ගීතයට ඔයා කාලාන්තරයක් තිස්සේ ආදරය කරා. ඉතින් ඒ ආදරේ විදිහටම තියාගෙන තමයි මේ විදිහට මේ ගීතය අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් ඔයා මේ ගීත වලට කැමති නම් මම හැමදාම මතක් කරනවා වගේ ඔයාලට හැකියාවක් තියෙනවා 0112 510 510 කෝල් එකක් අරගෙන කියන්න. මම මේ ගීතයට කැමති කියලා. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මම මේ ගීතයට කැමති කියලා කියන්න. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා දැන් අපේ Facebook page එක පැත්තට එහෙම යනවා නම් ඔයාලට දැක ගන්න හැකියාවක් තියෙනවා Supreme Radio Super Hits 20 Chart Show එකේ post එක. ඔයාලට බලන් ඒ post එකට ලස්සන comment එකක් දාන්න. මම මේ ලස්සන ගීතයට කැමති, මට මේ සින්දුව තමයි ඊළඟ සතියේ chart එක උඩටම අරගෙන එන්න ඕනේ කියලා ඔයාලට කැමති විදිහට ඒ message එකේ ඒ comment එක දාන්න හැකියාවක් තියෙනවා කියන දෙත් මතක් කරගෙන තමයි මේ අන්න ලෑස්ති වෙන්නේ මේ ලස්සන ගීතය අහන්න. ඉතින් දිගටම එකතු වෙලාගෙන මම මතක් කරපු විදිහට hotline number එකට WhatsApp number එකට message එකක් දාන්න ලස්සන ගීත වලට ආදරය කරන අයවත් එකතු කරගන්න. දවල් 12 වෙනකම් මම ඉන්නවා Supreme Radio Super Hits 20 chart show එක ඔයාට අහන්න දෙන ගමන්. දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3
1: Number 20.

0: 89.1
1: 89.3 ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අපි මේ වෙනකොට චාට් එකට අලුතෙන් එකතු වුණ නව 20 විදියට අපි අහපු අෆ්ගන් ජලේබි ලස්සන හින්දි ගීතේ මේ වෙනකොට අහලා ඉවරයි. ඉතින් ඊළඟට යන්න හදන්නේ තවද චාට් එකට අලුතෙන්ම එකතු වුණු ඒ ලස්සන ගීතය අහන්න. ඉතින් මේක මෙඩ්ලි එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි මෙඩ්ලි අහන්න කැමතිනේ එක දිගට එක ගායකයෙක්ගේ සින්දු අහන්න පුළුවන්. ඒ වගේම ගායකයෝ කිහිප දෙනෙක්ගේ ගායිකාවෝ කිහිප දෙනෙක්ගේ ගීත එක දිගට අහන්න වාට හැකියාවක් තියෙනවා මෙඩ්ලි අහනවා නම්. ඉතින් මෙඩ්ලි වලට අපි ආදරය කරන හින්දම අපි සාමාන්‍යයෙන් සුපර් හිට්ස් 20 චාට් ෂෝ ඒකේවාට මෙඩ්ලි අහන්න දෙනවා. ඒ වගේම නාන් ස්ටොප් මේ වගේ ඒ ගීත විශේෂයෙන්ම අපි මේ දේවල් වලට අහන්න දෙනවනේ. ඉතින් මේ ලෑස්ති කරලා තියෙන්නේ ලස්සන මෙඩ්ලි එකක්. ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා වෙනුවෙන් ගායනා කරන ඒ ලස්සන මෙඩ්ලි එක. මුව මද හාසේ මෙඩ්ලි එක තමයි ඔයාලට මේ අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා මේ ගීත වලට කැමති නම් ෂාට් එකේ උඩටම අරගෙන එන්න. මම මතක් කරන්නේ ඔයාලට කලින් 0718 8983 8983 කියන අපේ WhatsApp අම්බෙකට වඩ මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් Facebook එකේ පැත්තේ ඉන්නවා නම් post එකට comment එකක් දාන්න. Super Hits 20 chart show එකේ post එක ඔයාලට දැක ගන්න හැකියාවක් තියෙනවා. උඩින්ම තියෙන ඔන්න Supreme Radio කියලා search කරන්න Facebook එකේ පැත්තේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ post එකට comment එකක් දාන්න. ඉතින් මතක ඇතුවේ comment එකක් දාන්න, message එකක් දාන්න, ලස්සන ගීත වලට කට්ටියත් එකතු කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් අපි යන්න හදන්නේ chart show එකේ ඊළඟ ලස්සන ගීතය. අද chart එකට අලුතෙන්ම එකතු වුණ නම්බර් 19 විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්න ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ මුව මද හාසේ මෙඩ්ලි එක. දෙකට මේක දෙලා ඉන්න දවල් 12 වෙනකම් මම ඉන්න ඔයත් එක්ක. ඔයාගේ තනියට දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා කියන දේත් හොඳට මතක තියාගන්න. එක දිගට ගීත වලට අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් ආදරෙන් මතක් කරන්නම් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝම ඔත් එකතු කරගන්න මේ ලස්සන ගීතයට. දෙකට මෙන්න මගෙත් එක්ක.
6: Number 19.

0: අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
2: සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාට් ෂෝ එකේ පළමු පැය තමයි ඉතින් අපි ගත කරමින් ඉන්නේ. ඉතින් අපි මේ වෙනකොටත් ගීත තුනක්ම අහලා ඉවරයි. අපිට ඊළඟට අහන්න තියෙන්නේ නම්බර් 17 විදිහට තියෙන ඊළඟ ගීතය. ඉතින් මතක් කරන්න ඕනේ අද චාට් එකට අලුතෙන්ම ගීත දෙකක් එකතු වුණා. නම්බර් 20 විදිහට අපි ඇහුවා අෆ්ගන් ජලේබි කියන හින්දි ගීතය. ඒ වගේම අපි නම්බර් 19 විදිහට ඇහුවේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ මුව මද හාසේ මෙඩ්ලි එක. ඉතින් ඔයා මේ ගීතවලට කැමති නම් ඊළඟ සතියේ චාට් එකේ උඩටම ඔයාලට අරගෙන එන්න හැකියාවක් තියෙනවා. මං කලිමුත් මතක් කරා කොහොමද ඒ දේ සිදු කරන්න කියලා. ඉතින් ඒ ගැන මම පසුවට මතක් කරන ගමන් ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ නම්බර් 17 විදිහට ඔයාලට අහන්න දෙන්න තියෙන ගීතය. ඉතින් වර්තමානයේ අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා මේ ගීතවල රැප් කියන ශෛලියත් එකතු වෙලා තමයි මේ ගීත අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ගීත අහන්න කැමති අපේ ප්ලේලිස්ට් එකේ අනිවාර්යෙන් මේ වගේ ගීත ගොඩාක් තියෙනවා. ඉතින් ඒ විදිහම ලස්සන ගීතයක් තමයි මෙන්න මේ විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දිනේෂ් ගමගේ කියපු ගමන් අපේ ලස්සන සුන්දර ගීත බිහි කරන සුන්දර ගායකයෙක්. ඒ වගේම කයිස කයිස් කියපු ගමන් අපි දන්නවා කොහොමද ඒ රැප් ශෛලිය, ඔහුගේ ගායන හැකියාව කොහොමද. ඉතින් මේ දෙක එකට මිශ්‍ර වුණාම කොහොමද කියලා අපි හොඳ කර්ම දන්නවා ඒ ගායනා කරන ගීත තුළින්. ඉතින් මේ ගීතයත් මම දන්නවා ඔයා අනිවාර්යෙන්ම ආස කරන කාලාන්තරයක් තිස්සේ අහන වගේම අනාගතෙත් අහන්න බලාගෙන ඉන්න ලස්සන ගීතයක් තමයි මේ දින අහන්න දෙන ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දිනේෂ් ගමගේ සහ කයිස කයිස් ගායනා කරන නෑසුනා ගීතය තමයි මේ විදිහට ඔයාට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දිගට මේක තුලා ඉන්න අද චාට් එකේ නම්බර් 17 විදිහට තමයි මේ ගීතය ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ගීත 20ක් පුරාවටම ඔයා කැමති සින්දුවට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් අනිවාර්යෙන්ම දවල් 12 වෙනකන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඉන්නේ ඔයා ළඟ.
1: Number 17.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයිෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: number 16.

0: 89.3 ඔයාම යහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20. අපි ගත කරමින් ඉන්නේ පළමු හෝරාව. මතක් කරන්න ඕන අපි මේ වෙනකොටත් ගීත පහක්ම අහලා ඉවරයි. අපිට ඊළඟට අහන්න තියෙන්නේ නම්බර් 15 ඉදිරියට ඔයාට අහන්න තියෙන මේ ලස්සන ගීතය. ඉතින් ලස්සන ගීත අතරේ ඔයා කැමතිම ගීතයට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් ඔයාට හැකියාවක් තියෙනවා දවල් 12 වෙනකන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. දවස් පුරාම ලස්සන ගීත එක දිගට අහන ගමන් චාට් ෂෝ එකේ ඔයා කැමතිම සින්දුවට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් දිගටම එකතු වෙලා ඉන්න කියන දේත් මතක් කරන ගමන් තමයි නම්බර් 15 ඉදිරියට ඔයාට අහන්න දෙන ලෑස්ති කරලා තියෙන ඒ ගීතය අහන්න දෙන්න මේ ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියන කාරණාව මතක් කරන 0718 83 83 83 අපේ WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාන්න. මම මේ ලස්සන ගීතයට කැමති. ඒ වගේම එකතු කරගන්න කට්ටිය හැම ඉන්නවනම් ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. සුප්‍රීම් රේඩියෝ අපේ Facebook page එක පැත්තට යන්න. ඔන්න සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 Facebook post එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට comment එකක් දාන්න. ඉතින් comment එකක් දාන ගමන් ඔයාලට හැකියාවක් තියෙනවා අපේ social media platform හැම එකකටම ගිහිල්ලා අපේ සුප්‍රීම් රේඩියෝ channels ඒ වගේම pages follow කරලා subscribe කරලා නේද බලන්න ගොඩාක් දේවල් තියෙනවා කියන කාරණාවත් මතක් කරන්න ඕනි අනිවාර්යෙන්ම. ඉතින් නම්බර් 15 ඉදිරියට ඔයාලට අහන්න දෙන ලෑස්තියෙන් ඉන්නේ විජිත ආදරයේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ ලස්සන ගීතයක්. හදවතේ ගායකයෙක්ගේ තවත් ලස්සන හදවතේ රැඳුණු ගීතයක් තමයි ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දැන් සති ගණනාවක් තිස්සේ චාට් එකේ මේ ලස්සන ගීතය නැදිලා තියෙනවා ඔයාගේ ආදරය මත. මේ ලස්සන ගීතය මේ විදිහටම ප්ලේලිස්ට් එකේ රඳා පවතින නම් ඔයාගේ කැමැත්ත බලපානවා. ඉතින් කියන්න ඔයා කැමති නම් මේ ලස්සන ගීතය ඊළඟ සතියේ චාට් එක උඩටම අරගෙන එන්න හැකියාවක් තියෙනවා. ගීත 20ක් පුරාම ඔයාට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් ටිකරම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 අහගෙන ඉන්න.
1: Number 15.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඉගෙන සර්.
6: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
3: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
2: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The welcome show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: Supreme Radio. Make a superior.
10: Number 14.

0: Sunavi ekran Sunavi tuna Supreme Radio Supreme Radio Supreme Radio Maki Hande Maki Rata
1: අපි මෙඩ්ලි අහන්න කොයිතරම්නම් ආසද. අපේ ප්ලේලිස්ට් එකේ අනිවාර්යෙන්ම තියෙන ගීතයක් විදිහට මෙඩ්ලි එකක් හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙඩ්ලි එකක් නෙවෙයි 10ක් 15ක් වුණත් අපේ හැම කෙනෙක්ගේම ප්ලේලිස්ට් එකේ අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක් නම් දන්නවා අපි කොයිතරම් ඔයාලට ලස්සන ලස්සන මෙඩ්ලි අහන්න දෙනවද කියලා. ඉතින් මේ චාට් එකේ තියෙන ඒ වගේ ලස්සන මෙඩ්ලි ටික අපි රෝකාන්ත ගුණතිලක මහත්මයාට ගොඩාක් ආදරෙයි. ඉතින් ඒ මහත්මයාගේ ලස්සන ගීත ගොඩාක් බිහි වෙලා තියෙනවා ඒ මහත්මයා තුනේ. ලස්සන ගීත අදටත් ඒ ආකාරයෙන්ම අපි අහනවා. ඉතින් අනාගතයේ දක්වා අපි ඒ ලස්සන ගීත අහමින් යනවා. ඉතින් මේ ලස්සන ගීත තුළින් මෙඩ්ලි එකක් බිහි වුණොත් කොයිතරම් ලස්සනට තියෙයිද නේද? ඉතින් මේ ලස්සන මෙඩ්ලි එක ෆ්‍රීස් බෑන්ඩ් එකේ නම්බර් 13 විදිහට වඩහන්න දෙන්න මේ ලෑස්තියෙන් ඉන්නේ ෆ්‍රීස් බෑන්ඩ් එකේ රෝකාන්ත මෙඩ්ලි එක. දිගටම එක තෙලා ඉන්න මගෙත් එක්ක.
2: නම්බර් 13

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බහඳ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය, ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ, වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeha tata.
7: The welcome show.
3: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.
2: Number 12.

0: 89.1, 89.3 Supreme Radio.
1: පළමු පැය අවසානයේ තමයි මේ විදිහට අපි ටිකෙන් ටික ලඟ වෙන්නේ. ගීත නවයක්ම මේ වෙනකොට අපි අහලා ඉවරයි. ඉතින් මේ අහලා ඉවර ගීත අතරේ ඔයා කැමතිම ගීතේ තියෙනවා නම් ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට කියන්න. මම මේ ලස්සන ගීතයට කැමතියි කියලා. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා රික්වෙස්ට් එකක් කරන්නත්. මම මේ ලස්සන ගීතයට කැමතියි. මේ චාට් එකට මේ ගීතය ඇතුළත් කරන්න පුළුවන්ද? මේ විදිහට ඔයාලට කියන්න හැකියාවක් තියෙනවා 0718-893-893 කියන අපේ WhatsApp number එකට. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා Facebook page එකට ගිහිල්ලා අපේ post එකට comment එකක් දාන්නත්. ඒ page එකේ වගේම TikTok channel එකේ මේ හැම ප්ලට්ෆෝම් එකම තියෙන ලස්සන දේවල් ඔයාට බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න අපේ දේවල්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක තමයි ඊළඟට මේ තියෙන ගීතය අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ ලස්සන ගීත අතරේ ඔයා කැමතිම ගීතය තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලේලිස්ට් එකේ ඔයා ආසම කරන ගීත මොකක් හරි තියෙනවට කැමති නම් ඔයාට හැකියාවක් තියෙනවා 0718-893-893 කියන අපේ WhatsApp number එකට කියන්න. ඉතින් මේ ලස්සන ගීතය මේ නම්බර් 11 විදිහට ඔයාට අහන්න දෙන්න තියෙන ඊළඟ ගීතය මේ කාලේ හරි හරියට ප්‍රසිද්ධ ලස්සන සුන්දර ගායිකාවගේ ගීතයක් තමයි අහන්න දෙන ලෑස්තියෙන් ඉන්නේ. තින් මේ ගායිකාව වගේම හදවතේ රැඳුණු සුන්දර ගායකයෙක් තමයි මේ ලස්සන ගීතය ගායනා කරන්නේ. නාදෙන් කියපු ගමන් අපි දැන් කාලයන්තරයක් තිස්සේ මේ ලස්සන ගීතය අහනවානේ. කාංචනා අනුරාධ කියපුවම මේ කාලේ හරි හරියට ප්‍රසිද්ධයි. ඉතින් අපි හැම කෙනෙක්ම ආසයි මේ කාංචනා අනුරාධගේ ලස්සන ගීත අහන්න. ඒ කාංචනා අනුරාධ සහ සුපුන් පෙරේරා ගායනා කරන ලස්සන ගීතයක් තමයි මේ නාදෙන් කියලා කියන්නේ අපි හැමෝම දන්න. ඉතින් මේ ගීතය තමයි නම්බර් 11 විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න 89.1 89.3 මේ අහන ලෑස්තියෙන් ඉන්නේ නාදෙන්
2: නම්බර් 11.

0: අලුත් හෝරාවකින් තමයි මේ විදිහට අපි දෙන්නම එකතු වෙලා ඉන්නේ. ඉතින් හදවතේ ගායකයෝ කියන්නේ ඉතින් හදවතේම රැඳෙන්න ඕනේ. කාලාන්තරයක් තිස්සේ අපි හදවතේ ඉන්න, අනාගතයේ දක්වා අපේ හදවතේම ඉන්න ඕනි ගායකයෝ තමයි හදවතේ ගායකයෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තවත් ගායකයෙක්ට ලබන්න නම් ඒ ගායකයාගේ ඒ තියෙන නිහතමානීත්වය, ඒ ගායකයා කරන නිර්මාණ මේ හැම දෙයක්ම බලපානවනේ. ඉතින් ඊළඟට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ ඒ වගේම හදවතේ ගායකයෙක්ගේ ලස්සන ගීතයක්. දැන් මේ හදවතේ ගායකයා තමයි මේ හදවතේ ගායකින් ලිස්ට් එකේ උඩම ඉන්නේ කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් අපි හරි ආදරෙන් අහන ලස්සන ගීත ගොඩාක් බිහි කරපු සුන්දර ගායකයෙක්ගේ ගීතය තමයි ඊළඟට මේ චාට් එකේ නම්බර් 10 විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ විශේෂයෙන් ඔයා මේ ලස්සන ගීත වලට කැමති නම් ඔයාලට හැකියාවක් තියෙනවා චාට් එකේ උඩට මාරගෙන ඉන්න කියන කාරණාව. දැන් ඉතින් මේ සිතින් විතරක් කියපු ගමන් අපි දන්නවනේ මේ ගායකයා කවුද කියලා. දැන් සිතින් විතරක් කියන ගීතය වගේම ලස්සන ලස්සන ගීත මතකයන් ඔබේ, ඒ වගේම තවත් ලස්සන ගීත ගොඩාක් බිහි කරලා තියෙන සුන්දර ගායකයෙක් තමයි ඉතින් මේ ගායකයා. කවුරුත් දන්න හදවතේ ගායකයා චාමර වීරසිංහගේ සිතින් විතරක් තමයි ඊළඟට ඔයාට මේ අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් සිතින් විතරක් වගේම ලස්සන ගීත ගොඩාක් චාට් එකේ තියෙනවානේ. අපි මේ නම්බර් 10 අහන ලෑස්තියෙන් ඉන්නේ. ගීත 20ක් පුරාවටම අපි දැන් බලනවා අපි කැමැතිම ගීතයට මොකක්ද හිමි වෙලා තියෙන ස්ථානය. තාමත් ඔයා කැමැතිම ගීතය ඔයාට අහන්න හම්බුනේ නැත්තම් ඔන්න ඔයා කැමැතිම ගීතය මේ සතියේ රැඳිලා තියෙන ස්ථානය දැනගන්න නම් 12 වෙනකන් රැඳිලා ඉන්න ඔයාට වෙනවා. ඉතින් නම්බර් 3-2-1 විදිහට ඔයා කැමැතිම සින්දුවද දන්නේ අද දවසේදී රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් දැනගන්න දිගටම වහගෙන ඉන්න 0718-893-893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාට පුළුවන් ඒ පැත්තට මැසේජ් එකක් දාන්න. ඒ වගේම Supreme Radio අපේ Facebook page එක පැත්තට ගියොත් එහෙම ඔයාට බලාගන්න හැකියාවක් තියෙනවා Super Hits 20 chart show එකේ post එක. ඉතින් මේ post එකට අනිවාර්යෙන් comment එකක් දාන්න කියන දේ මතක් කරන ගමන් තමයි මේ ගීතය අහන දෙන ලෑස්තියෙන් ඉන්නේ. අලුත් තෝරාවක් තමයි මේ විදිහට පටන් ගන්නෙ. දිගටම එකතු වෙලා ඉන්න 89.1-89.3 ආගෙන ඉන්නවා වගේ ඔයාලට පුළුවන් මේ විතර call එකකුත් ගන්න 0112-510-510. දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි අහලා බලමු හද chart එකේ number 10 චාමර වීරසිංහගේ සිතින් විතරක්.
1: Number 10.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
1: Number 9

0: ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින තිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි
1: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: සුපිරිම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාට් ෂෝ එක මේ විදිහට අහගෙන ඉන්නේ. අපි මේ වෙනකොටත් චාට් එකේ ගීත 12ක්ම අහලා ඉවරයි. ඉතින් මේ ගීත අතර ඔයා කැමති සින්දු තියෙන්නේ නැති නැත්තම් තවමත් ඊළඟට අහන්න තියෙන ගීත 8 ඇසුළත ඔයාගේ ගීතය තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් 89.1 83.3 දිගටම මාව අහගෙන ඉන්න. අද දවස හරි විශේෂයි. එක දිගට ඔයාට දැන් උදේ පාන්දර ඉඳලා එක දිගට රාත්‍රිය දක්වාම ගීත අහන්න අද හැකියාවක් තියෙනවා. 10 ඉඳලා 12 වෙනකන් මේ චාට් ෂෝ එක අහනවා වගේ ඔයාට පුළුවන් එක දිගට ගීත අහන්න නම් දිගටම 89.1 89.3 ඔන්න මේ චාට් ෂෝ එක අහගෙන ඉන්න. ඉතින් මතක් කිරීම කිහිපයක් තියෙනවා. ඉතින් මේ මතක් කිරීම තමයි දැන් මේ පොසොන් දිනය දැන් ළඟ ළඟම එනවනේ. දැන් මේ පොසොන් දවස උදා වෙන තව ටික දවසයි තියෙන්නේ. ඉතින් අපි මේ වෙනුවෙන් විශේෂ වැඩක් කරනවා සුපිරිම් රේඩියෝ. අපි පුංචි පොඩිත්තන් වෙනුවෙන් අවුරුදු 12න් පහළ පුංචි පොඩිත්තන්ට අනගි අවස්ථාවක් අපි ලබා දෙන්න ලෑස්තෙන් ඉන්නේ. ඉතින් අම්මා තාත්තා විදිහට ඔන්න අහගෙන ඉන්න ඔයාට තමයි මේ පණිවිඩය කියන්න ලෑස්ති වෙන්නේ. ඔයාගේ අවුරුදු 12න් පහළ පුංචි පැටියාට කියන්න පොසොන් පොහොය නිමිත්තෙන් එයාට හිතෙන දේ ලස්සන චිත්‍රයකට නගන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට උදව් කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ චිත්‍රය අඳින්න චූටි පැටියෝ කියලා. ඉතින් ඒ ලස්සන චිත්‍රයේ ෆොටෝ එකක් ගහලා අපේ වට්ස්ඇප් එකට එවන්න 0718-893-893 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට. ඉතින් ඒකට එවලා අපි ඔන්න ලෑස්තෙන් ඉන්නවා ජයග්‍රහකින් කිහිප දෙනෙක්ව තෝරගන්න. ඔයාගේ පුංචි පැටියට අපි අවස්ථාවක් ලබා දෙනවා පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන මේ මැදිරියේ ඉඳලා කරන්න. ඉතින් මේ අනගේ අවස්ථාව නැති කරගන්න එපා. පොසොන් පොහොය නිමිත්තෙන් පුංචි පැටියට දැනෙන දේ හිතෙන දේ චිත්‍රයට නගන්න කියන්නේ. ඒ චිත්‍රය නම ගම සහිතව අපිට හෙවන්න වට්ස්ඇප් එකට 0718-893-893ට. ඔන්න ආයෙත් මතක් කරා. ඉතින් මේ අවස්ථාව ඔයාගේ පුංචි පැටියට හිමි කරලා දෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. හරි, අපි දැන් යන්න හදන්නේ නම්බර් 8 ඉදිරි ඊළඟට අහන්න තියෙන ලස්සන ගීතය. ඉතින් අපි AI ගීත වලට ගොඩක් කැමතිනේ. AI ගීත ගොඩක් අපේ චාට් ෂෝ එකෙත් තියෙනවා. ඉතින් AI ගීත ඉල්ලන අය වෙනුවෙන් AI ගීත නිතරම නිතරම අහන්න උත්සාහ කරන අය, අහන්න බලාපොරොත්තු වෙන අය, අහන අය වෙනුවෙන් තමයි මේ ලස්සන ගීතය ඔන්න ඔයා වෙනුවෙන් දෙන්න ලෑස්ති කරලා දීලා තියෙන්නේ. ඉතින් දිගට මහගෙන ඉන්න වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි මේ ලස්සන ගීතය අහලා බලමු. මේ ලස්සන AI ගීතය අපි අහමු.
5: Number 8.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේද? විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
8: මිලියන.
7: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
8: හරි.
7: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
8: දකුණු
7: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රාක ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. අසුනවියයි 1 Supreme Radio. Number 7.

0: Dream Radio. මගේ හද මගේ රට. හරියද චාට් එකේ ලස්සන ගීත 14ක් මේ වෙනකොටත් අපි අහලා ඉවරයි. මේ ලස්සන ගීත 14 ඇතුළත ඔයා කැමතිම ගීතේ තියෙනවා නම් ඔන්න ඔයාලට හැකියාවක් තියෙනවා ඊළඟ සතියේ චාට් එක උඩටම අරගෙන එන්න. ඒ මතක් කිරීමක් තියෙනවා. දැන් ලස්සන ගීත 6ක් තමයි මේ වෙනකොට අපිට ඉතිරි වෙලා තියෙන්නේ. මේ ලස්සන ගීත 6 ඇතුළත ඔයාගේ ගීතේ තියෙන්න පුළුවන්. ඒ හින්දා දිගටම අහගෙන ඉන්න. තව කැටි වෙලාවයි තියෙන අපිට 3 2 1 ඉදින් අද ස්ථාන හිමිකරගෙන තියෙන මේ ගීත මොනවද කියලා දැනගන්න. ඔයාලට හැකියාවක් තියෙනවා 0718 89 83 89 3 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. Facebook page එකට යන්නත් හැකියාවක් තියෙනවා. Supreme Radio කියලා search කරන්න. ඔන්න Facebook post එකේ තියෙනවා අපේ Super Hits 20 chart show එකේ post එකේ. ඒකට comment එකක් දාන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම Instagram, අපේ TikTok, YouTube මේ වගේ social media platform හැම එකකම අපි රැඳිලා ඉන්නවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. අනිවාර්යෙන් මේ දේවල් වල ඔයා ඉන්නවා නම් අනිවාර්යෙන්ම follow කරලා subscribe කරලා අනිවාර්යෙන්ම තියාගන්න කියන කාරණාව හොඳට මතක තියාගන්න. අපි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ නම්බර් 6 විදිහට වාට අහන්න දෙන්න තියෙන ඒ ලස්සන ගීතය. අපි සාමාන්‍යයෙන් මේ කාලේ බිහි වෙන AI ගීත මෙඩ්ලි මම කලින් මතක් කරා. ලස්සන ගීත ගොඩාක් තියෙන අපේ ප්ලේලිස්ට් එකේ නිරන්තරයෙන්ම අපි අහන්න කැමතියි. ඉතින් අපේ නිදහස තව තවත් වැඩි වෙන අපිට තනිකමක් පාළුවක් තියෙනවා නම් ඒ දේවල් නැති කරගන්න උත්සාහ කරන ලස්සන ගීතය තමයි අපි නිරන්තරයෙන්ම අහන්න උත්සාහ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ මේ චාට් ෂෝ එක වගේම 89.1 89.3 වාට නිරන්තරයෙන් මහන් හැකියාවක් තියෙනවා මේ වගේ ලස්සන ගීත. ඉතින් මේ ගීත අහන ගමන් ඔයාට පුළුවන් ඔයා ආදරය කරන අය එකතු කරගන්න. මම කලින් මතක් කරපු විදිහට ඔන්න WhatsApp නම් දෙකට, ඒ වගේම Facebook page එකට, අපේ social media platform හැම එකක්ම තියෙනවා. වාට හැකියාවක් තියෙනවා ඒ තුලින් අපිව හමු වෙන්න. ඉතින් ආදරේ විඳින අය වගේම නිදහස බලාපොරොත්තු වෙන අය කොහරි ගමනක් බිමනක් යන ගමන් එයාලගේ ඒ මහන්සිය නැති කරගන්න බලාගෙන ඉන්න අයට තමයි ඔන්න මේ ලස්සන ගීත අපි නිරන්තරයෙන්ම ලබලා දෙන්නේ. ඔයාගේ අලුත්ද පරණද මේ හැම විදිහකින්ම ඔයා කැමති ගීත මොනවටද අපි අනිවාර්යයෙන්ම ලෑස්තිව ඉන්නවා මේ හැම ගීතයක්ම නොඅඩුව ඔයාට ලබා දෙන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ 89.1 89.3 මේ විදිහටම දිගින් දිගටම අපි වහගෙන ඉන්න එක. ඉතින් චාට් ෂෝ එකේ තවත් ලස්සන ගීත 6ක් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ආදරෙන් එකතු කරගන්නවා මේ ලස්සන ගීත වලට මේ වෙලාවෙම වහගෙන ඉන්න ඔයාවත්. අපිට නම්බර් 6 විදිහට ඊළඟට අහන්න දෙන්න ලෑස්තිව ඉන්නේ නටන්න පුළුවන් තවත් ලස්සන ගීතයක්. ඉතින් දිගටම වහගෙන ඉන්න හැකියාවක් තියෙනවා ඔයාට. තීරක විජේරත්නගේ යොවුන් සිහින ලෝකේ තමයි ඔන්න ඔයා වෙනුවෙන් නම්බර් 6 විදිහට අද දවසේදී රැඳිලා තියෙන්නේ. ඉතින් දිගටම අහගෙන ඉන්න 89.1 89.3
1: නම්බර් 6

0: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 10 22.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
4: Supreme Radio, make a superior.
5: Number 5.

Supreme Radio Magi Hande Magi Rata Number 4

0: හරිහනම් අපි ඇවිත්තින්නේ චාට්ෂෝ එකේ අවසාන ගීත තුනට අපි බලන් හිටපු වෙලාවට. ඉතින් නම්බ 3-2-1 විදිහට තියෙන්නේ මොනවද කියලා දැනගන්න තමයි ඔන්න මේ විදිහට අපි ලෑස්සියෙන් ඉන්නේ. ඉතින් 10 ඉඳලා 12 වෙනකම් මේ විදිහට රැඳිලා ඉන්න ඔයාට බොහොම ස්තුතියි කියන කාරණාව මතක් කරන්න ඕනි. තමන් කැමතිම ගීතයට මොකද්ද හිමි වෙලා තියෙන ස්ථානය කියලා දැන් බලාගෙන ඉන්නේ නේද? ඉතින් නම්බ 3-2-1 විදිහට ඔයා කැමතිම සින්දුව තියෙනවා වෙන්න පුළුවන්. ඊළඟට අහන්න දෙන්න ලෑස්සියෙන් ඉන්නේ නම්බ 3. ඉතින් මොකක් කියලද හිතන්නේ? ඔයාට නම්බර් 3 විදියට අහන්න දෙන්න තියෙන ඊළඟ ගීතය මම කියනවට වඩා ඔයා අහලම බලන එක හොඳයිනේ. ඉතින් නම්බර් 3-2-1 විදියට තියෙන මේ ලස්සන ගීත තුනම නම කියනට වඩා නම්බර් එකත් එක්කම ඔයාට අහන්න දෙන්න තමයි මේ ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාට් ෂෝ එකේ පෝස්ට් එක බලපු කෙනෙක් නම් ඔන්න ඔයාට හැකියාවක් තියෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා මේ වෙනකොටත් දැනගන්න. දවල් 12 වෙනකන් එකතු වෙලා ඉන්න කියන කාරණාවත් එක්කම යන ලෑස්ති වෙන්නේ අද දවසේ නම්බර් 3 විදියට ඔයාට අහන්න දෙන්න තියෙන ඒ ලස්සන ගීතය ඔයාට අහන්න දෙන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3 දිගටම එකතු වෙලා ඉන්න.
1: මේ අද චාට් එකේ නම්බර් 3.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 01112 864 012.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට.
8: The welcome show.
3: අනුග්‍රහය.
9: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රට.
12: අසුනවේ දශමකෙන් අසුනවේ දශමතුනේ නොයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාට් ෂෝ එක. ඉතින් කීත 20ක් පුරාවටම තමන් කැමතිම ගීතේ හිමි වෙලා තියෙන ස්ථානය දැනගෙන යන ගමනක් මේක. ඉතින් ඔයා කැමති ගීතේ මේ වෙනකොට අහලා තියෙනත් පුළුවන්, නැතුව තව දුරටත් ඔයාට අහන්න තියෙන ගීතයක් වෙන්නත් පුළුවන්. ඉතින් නම්බර් 2-1 විදිහට ඊළඟට තවත් ගීත දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟටත් මෙන්න මේ විදිහට තමයි චාට් එකේ ඊළඟ ගීත රැඳිලා තියෙන්නේ. ඉතින් නම්බර් 3 විදිහට ඔයාට අහන්න දුන්නේ මේ ලස්සන ගීතය. ඉතින් මේ කාලේ හරි හරියට ඒ ගීතය අහනවානේ. ඉතින් සිඳී බිඳී ආදරේ තමයි ඔන්න කවිෂ කවිරාජ්ගේ අලුත්ම මේ වර්ෂන් එක. ඉතින් ලයිව් වර්ෂන් එකක් තමයි ඔයාට අහන්න දුන්නේ. ඉතින් මේ කාලේ හරි හරියට ඔය අහනවා කියලා මං හොඳටම දන්නවා. ඉතින් මාත් අහන ලස්සන ගීතයක් තමයි සිඳී බිඳී ආදරේ ඒ ලයිව් වර්ෂන් එක කවිෂ කවිරාජ්ගේ. ඉතින් ඒ වගේම ලස්සන ගීත දෙකක් තමයි ඊළඟටත් ඔයාට වෙනුවෙන් හෑස්ති කරලා දීලා තියෙන්නේ. ඉතින් සත ගණනාවක් තිස්සේ චාට් එකේ තියෙන ඒ ලස්සන ගීතය ඊළඟට අහන්න දෙන්න බ්ලාස්ටින් ඉන්නේ මේ විදිහට. ඉතින් නම්බර් 3-2-1 විදිහට ඔයා කැමතිම ගීතය පත් කරන්නත් හැකියාවක් තියෙනවා කියන දේත් හොඳට මතක තියාගන්න. මේ ගීත 20 අතරෙම ඔයා කැමතිම ගීතයට හිමි වෙලා තියෙන ස්ථානය ලබන සතියේදී වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන් 0718-1893-1893. ඒ වගේම අපේ Facebook post එකට comment එකක් දාන්න පුළුවන්. මේ මතක් කිරීම මම නිරන්තරයෙන්ම ඔයාට කරනවානේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට chart එක වෙනුවෙන් ඔයා කැමතිම ගීතය ඇතුළත් කරන්නත්. ඉතින් දවස් පුරාම ඔයාලට හැකියාවක් තියෙනවා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ රැඳිලා ඉන්න ගමන් ඔයාලට පුළුවන් අද දවසේ ඔයගේ නිවිඩාව නිවා ගන්න. ඔයගේ නිවාඩුව තව තවත් ගතින් වැඩි කර ගන්න. ඔයගේ නිදහස තව තවත් වැඩි කර ගන්න හැකියාවක් තියෙනවා. නිරන්තරයෙන් චාට් ෂෝ එක දිගින් දිගටම අහගෙන හිටියොත්. ඉතින් ආදරෙන් මතක් කරන්න මේ වෙලාවේ එකතු වෙලා ඉන්න ඔයාවත් ආදරෙන්ම එකතු කර ගන්න ගමන්. ඉතින් අහලා බලමු අද චාට් එකේ නම්බර් 2 විදිහට ඔයාලට අහන්න දෙන ලෑස්තිින් ඉන්න සති ගණනාවක් තිස්සේ නම්බර් 3-2-1 අතරේ දෝලණය වුණු ඊළඟ ලස්සන ගීතය.
13: මෙන්න මේ සතියේ චාට් එකේ
14: නම්බර් 2.

0: හරි දැන් හැම දෙනෙක්ම අවසානයේ බලාගෙන හිටපු වෙලාවට මේ විදිහට ඇවිත් තියෙන්නේ. අද චාට් එකේ නම්බර් 1 විදිහට මොකද්ද රැඳිලා තියෙන ගීතය කියලා දැනගන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් සතියක් තිස්සේ ඔන්න බලාගෙන හිටියා මේ ලස්සන ගීතය මොකද්ද කියලා දැනගන්න. ඉතින් Facebook page එක පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔන්න දන්නවා මේ වෙනකොටත් චාට් එකේ මොකද්ද නම්බර් 1 වෙලා තියෙන්නේ කියලා. ඒ වුණාට අපි අහගෙන ඉන්න කෙනෙක් නම් දන්නේ නැහැනේ නේද? නම්බර් 1 වෙලා ඇත්තේ මොකද්ද කියලා ඉතින් මේ වෙනකොටත් දන්න අයත් ඇති. ඉතින් හිතන අයත් ඇති. නම්බර් 1 වෙලා ඇති මෙන්න මේ ලස්සන ගීතය තමයි කියලා. ඉතින් මම මේ වතක් කිරීම කරන්නේ ඔයා හරි ආදරෙන් මේ චාට් ෂෝ එක අහගෙන ඉන්නවා කියලා මම හොඳ කාරණම දන්නවා. ඉතින් 10 ඉඳලා 12 වෙනකම් මගෙත් එක්ක රැඳිලා හිටියා හරිම ආදරෙන් ඔයා. ඉතින් ඔයාව ආදරෙන් එකතු කරගන්න ඕනේ මේ ලස්සන ගීත වලට. ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඊළඟ සතියේ මේ චාට් එකේ උඩටම ඔයා කැමතිම ගීතය අරගෙන එන්න. ඒ වගේම ඔයාට තියෙනවා නම් ඔයා කැමතිම ගීතයක් තියෙනවා නම් ඔයාට පුළුවන් අපිට කියන්න. අපි ලෑස්ති ඒ ලස්සන ගීතය මේ චාට් එකට එකතු කරන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඔන්න නම්බර් 1 විදිහට ඊළඟ අහන්න දෙන්න තියෙන ගීතේ ඔයා වෙනුවෙන් අහන්න දෙන්න මේ ලෑස්සෙන් ඉන්නේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දැන් මතක් කරන ඕනේ මේ දවස්වල ඔන්න කාලගුණය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා තියෙනවා නේද? අපිට හිතාගන්න බැරි විදිහට කාලගුණය එකපාරට වෙනස් වෙනවා. ඉතින් ලෑස්සෙන් ඉන්න. ඉතින් අපේ ආරක්ෂාව අපි විසින්ම සලස ගන්න ඕනේ. ඕනම දෙයකට ලෑස්සියෙන් ජීවිතය ගෙනියන්න කියන පණිවිඩෙත් ඔයා වෙනුවෙන් මතක් කරන්න ඕනේ. අපේ ආරක්ෂාව අපිව සලස ගන්න ගමන් හොඳට මතක තියාගන්න. අපේ ආරක්ෂාව මුලින්ම සලස ගන්න ඕනේ අපි විසින්ම තමයි. ඉතින් චාට් එකේ ගීත 19ක් අතර අපි මේ වෙනකොට කාලය ගත කරලා ඉවරයි. ඊළඟට අහන්න දෙන්න ලෑස්සෙන් ඉන්නේ අද චාට් එකේ නම්බර් 1 විදිහට ඔයාලට අහන්න දෙන්න තියෙන මේ සතිය පුරාවටම නම්බර් 1 වෙලා තියෙන ඒ ලස්සන ගීතය. ඔන්න ඉතින් අවුරුදු මාසෙ පුරාවටම මේ ලස්සන ගීතය හිතාමත් ප්‍රසිද්ධ වුණා. TikTok ගණනාවක් මේ ගීතය ඔස්සේ බිහි වුණා. ඉතින් මේ ගීතය අවුරුදු මාසෙත් එක්ක බිහි වුණගෙන අර අවුරුදු ගතිය ඒ ලස්සන ගීතයේ රැඳිලා තියෙනවා. ඒ ගීතය අපි තවමත් අහනවා, ඉදිරියටත් අහයි. ඉතින් ජෝ පෙරේරා කියපු ගමන් ලස්සන ගීත ගොඩාක් නෙමෙයි, ලස්සන ගීත කිහිපයක් තුළින් අපේ හදවත්වල ලං වුණ සුන්දර ගායකයෙක් තමයි ජෝ පෙරේරා කියලා කියන්නේ. ඉතින් ජෝ පෙරේරාගේ ඒ ලස්සන ගීතය තමයි ඔයා වෙනුවෙන් ඔන්න අහන්න දෙන්න මේ ලෑස්සියෙන් ඉන්නේ. ඉතින් ඒ කාරණාව කියන ගමන් තමයි මේ ලස්සන ගීතය තුළින් අද දවසෙන් චාට් එකෙන් සමුගෙන යන්නත් මට වෙලා තියෙන්නේ. ඉතින් ලබන සතියේදී ඔන්න හමුවීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට අපි චාට් එකෙන් සමුගෙන යන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ඔයා කැමති ගීතය මේ පැත්තට කියන්න. අපි ලෑස්ති අපේ සින්දු දාන අයත් එක්ක වෙලා ඔන්න මේ ලස්සන විදිහට මේ චාට් එකේ ගීත පෙළ ගැස්ම ඔයා වෙනුවෙන් සිදු කරන්න. ඉතින් අපි අහලා බලමු අද චාට් එකේ නම්බර් 1. මම නම කියන්නේ, ඔයා අහලම බලන්න. ඉතින් ආදරෙන් මතක් කරන්න මේ වෙලාව එහෙම අවහගෙන ඉන්න ඔයාවත් මගෙත් එක්ක රැඳිලා හිටපු ඔයාවත් 10 ඉඳලා 12 වෙනකම් මේ චාට් ෂෝ එකේ මගෙත් එක්ක මේ කාලය ගත කරපු සුන්දර හදවතදී ඔයාවත් එකතු කරගන්න ආදරෙන් මේ ලස්සන ගීතයට. ඉතින් බොහොම ස්තුතියි මගෙත් එක්ක රැඳිලා හිටියට. ලබන සතියේ චාට් ෂෝ එකෙන් ආයෙත් හමු වෙමු Supreme Radio Super Hits 20 තුලින්. ඉතින් ආදරෙන් මතක් කරන්න ඔයාව නැවත වාරයක්. ගෙහින් එනම් සුබ දහවලක්. මම හසිත.
1: Hey, Supreme Super Hits 20 chart ticket. Number 1.

0: සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: තියෙන ගීත ටික මට කියන්න.
1: 89.1 89.3.
2: ඔබ ඉහළට යන්න ඉනිමඟ හදනතුරු ලෝකයේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහළට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තෑගි
3: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
4: 100ක්ම ඔබ යකේ,
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with ආශි.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඉංගෙන්න සර්.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
9: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: තුන සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනු. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස්ටේනස්, සරුනේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සමරු මලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද අවසව
3: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
4: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියෙකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
2: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
4: නෑ නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.3
1: Endless Weekend with Supreme Radio.
2: ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනේ රුපියල් 0.039 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පෙරලිකාර සඳුදා
2: අවසාන ප්‍රශ්නය ආශාපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
3: Anugrahaya.
7: Meltdol. Hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki
8: 89.1 89.3 Supreme Radio.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
2: මිලියන.
1: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
2: හරි.
1: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
2: දකුණු
1: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි
5: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහන්න ඕනේ.
5: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
9: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 Supreme Radio
11: Supreme Radio මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
9: The Welcome Show
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeya hatata
9: The Welcome Show
1: anugrahaya
11: enna

0: ඉංජිනේරුව ක්‍රදිියයට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී සියට සයක් පිරිස්සිදු බිලෙක්වලින්ම හදර නිසයි මම මෙල්වා ආර්වී පන්සිය විශ්වාසෙන් නිර්දේශ කරන්න.
1: මෙල්වා එක ලංකාවේ එක අපීම එක
2: 89.1 89.3 Supreme Radio.

0: මේ සුප්‍රීම් රේඩියෝ දැම් වෙලාව දහවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: Endless Weekend with Supreme Radio.
1: ඔබ ඉහළට යන්න ඉනිමඟ හදනතුරු ලෝකයේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහළට යන්න උත්සාහ කරයි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show
2: anugrahaya
5: wartha pita wartha kabuna kooti yate nlb tanade tahane loturayye rupiyal kooti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiya mahatana sampatha tananidahane biladi gena obath kootipatiya kuwan
6: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3
9: Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ටේලර්ස් සරණේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියෙකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
9: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The welcome show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

සමරුමලක බදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 618 22

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: ලොව සුන්දර තුන පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
5: Travel with Supreme.
6: සතිය දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: ඔබ ඉහලට යන්න ඉනිමඟ හදනතුරු ලෝකයේ ඔබට නොයෙකුත් දේ පවසාවේ. නමුත් ඔබ එය සාදා අවසන් කළ පසු ඔවුන්ද එම ඉනිමඟ දිගේ මිහලට යන්න උත්සාහ කරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
2: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය නෙනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
8: මිලියන
7: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
8: හරි.
7: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා. පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රාග් ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3

දශක පහක් පුර අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේල සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: බලන්නකෝ. අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකලමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය, ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ, වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක, මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
8: The welcome show.
7: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුබ සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එම මෙහෙම
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා
10: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
11: සුවඳ දැනි දැනි දැනෙනවා
12: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
10: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
13: එන්න

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7යි 600යි 10.22
4: The Welcome Show
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍ය මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
6: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
5: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
4: The Welcome Show.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිතා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉන්න

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeha tata. The welcome
2: show. Anugrahaya. Enna

0: ඉංජිනේරුවෙ විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.

0: සන්දාවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ

0: 89.1 89.3
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The Welcome Show
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
7: The Welcome Show
9: anugrahaya
10: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritaya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
11: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: 89.1 89.3 Supreme Radio

0: 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
0: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේද? විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
4: මිලියන.
3: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
4: හරි.
3: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
4: දකුණු
3: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රාක ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0118 893 893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමෝ.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: පෙරලිකාර සඳුදා
3: සතියේ
4: දවස් පහේම උදේ 10ට
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
6: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න.
7: ලොව
9: සුන්දරතම පාරාදීසේ
10: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්.
9: Travel with Supreme.
10: සතිය දවස් පහේම
11: The Welcome Show අහන්න.
0: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 එකෙන් 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට
3: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
4: අයිවන් මම එරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සමුරු බලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
4: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ
2: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි
5: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
7: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
4: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
7: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
9: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඉගෙනන සර්.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
9: The welcome show.
8: Anugrahaya.
11: Wartha pita wartha kabana koti yate NLB danade tahane nuturayye rupiyal koti 13.9 ata ikma u dewanta supiritiyaga laba dimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
12: Mentol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
13: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend Lubit Supreme Radio
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වේලාව මතක් කළේ
2: එන්න

89.1 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22 පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොල් එකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය නෙනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
6: මිලියන
5: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
6: හරි.
5: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
6: දකුණු
5: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට වෙල්කම් ෂෝ. අසුනවියයි 1 සුප්‍රීම් රේඩියෝ. මගේ යන්න මගේ රටේ

0: Supreme Radio. ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර, මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
1: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
0: FIFA World Cup 2026 තරඟ විස්තර. 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ තවත් තරඟ මාලාවක උණුසුම් තොරතුරු වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. අද දිනයට නියමිතව තිබූ තීරණාත්මක තරඟ කිහිපයක්ම මේ වන විටත් නිමාවට පත් වෙලා තිබෙනවා. දිනේ අවසන් තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 10:30ට එෆ්කාන්ඩේ යටතේ හූස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී ලෝක පාපන්දු පිටියේ ප්‍රබලීන් වන සුපිරි නෙදර්ලන්තය සහ ස්වීඩනය එකිනෙකා අභිබවා යාම සඳහා මුහුණට මුහුණලා තරඟ වදිනු ලබනවා. මේ පෙරලිකාර ප්‍රතිඵලයත් සමග ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන තව දුරටත් තීව්‍ර කරමින් හෙට, ඒ කියන්නේ ජූනි මාස 21 වැනි ඉරිදා දිනයේදී දැවැන්ත මහා සටන් හතරක්ම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ අනුව හෙට අලුයම 1:30ට ඊකාණ්ඩේ යටතේ ප්‍රබල ජර්මනිය සහ අයිවරි කෝස්ට් කණ්ඩායම අතර මහා සටන ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. හෙට අලුයම 5:30ට එම කාණ්ඩයේම ඉක්කදුරේ සහ කුරකාවෝ කණ්ඩායම කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී තරඟ වදිනු ඇති. හෙට උදෑසන 9:30ට එෆ්කාණ්ඩේන් ටියුනීසියාව සහ ආසියාවේ ප්‍රබල ජපානය මොන්ටෙරේ ක්‍රීඩාංගණයේදී ගැටීමට නියමිත අතර හෙට රාත්‍රී 9:30ට එච්කාණ්ඩේ යටතේ සුපිරි ස්පාඤ්ඤ සහ සෞදි අරාබිය ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට නියමිතව තිබෙනවා.
1: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
0: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳලු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
6: Travel with Supreme.
7: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The Welcome Show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeha tata
10: The Welcome Show.
2: අනුග්‍රහය.
12: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: ඔබ මේ රැඳි සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: සුදන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීකින් කියන නගරේ චාමර. ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
6: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
5: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
4: The welcome show. 89.1 89.3 Supreme Radio. මගේ යන්නේ මගේ රටේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
10: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
10: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
12: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
12: ඉනිදා උදේ 9ට.
11: ඊගෙන සර්.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
14: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
15: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
16: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
3: ආත්මිකතාවේ සමහරක් වලට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: Supreme Lifestyle. Satye davas pahema ude 10ට.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට The Welcome Show.
8: Anugrahaya.
9: Wartha pita wartha kabana koti yate NLB danade tahane nuthrayen rupiyal koti 13.97 ikma u dæwanta supiritaya galaba dimin rathe sambardhaneta dæwanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladi gena obath kotipatiya kuwanna.
10: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: 89.1 89.1

0: 81.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා, මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට ලිනුමල් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න. බස් එක යන්න හදන්නේ
3: මල්ලී. කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
2: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: අසු නවයයි එක.
11: Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 893 8993 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ම උදේ 7ට
7: The welcome show.
6: අනුග්‍රහය.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
4: මිලියන.
3: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
4: හරි.
3: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
4: දකුණු
3: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
4: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

Supreme Radio. Wow.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

A suave aí, Ekra. A suave aí, tu. Supreme Radio.

Asunavia y Ekran, Asunavia Internet. Supreme Radio.

89.3 Supreme Radio. Magi hande, magi rata.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹ වලේ කොතනක් ඇහේ

சொன்னவையாய் துண சுப்ரீம் ரேடியோ.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

ආකරවදාල මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ.